දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස් ඔකුරි මෙනු කැපි

0: ATVFM නුවදි හේක මෙබහ
1: දාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: නවසසා රේ ආතෙස් කුරියේ
3: නුදි හේක මෙගස් දෙවේ FM ගේ මෙ හැන්ඩ් දෙයි
4: බයි ලවත කොමස් පෙරිකෙන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙන්ගේ මොනිසු හි ෆිල්ම් වැදෙනුමුග අබදුවස්

මා දමා මුලි කවුමුහි පහට්ටන් තිබී මිය දුගෙදරින්. මා දමා හරු මීහුනව්වානී ඉගේ මිය දුගෙදරින්. මා දමා එබ අන්නකං දන්නන් තිබී වෙස් මිය දුගෙදරින්. හාද බොඩුසි මායකේ උෆුලං ගොතී මිය දුගෙදරින්.

0: ගෙල්ලිච්ච වගුතකි අඹුරා ලිබේනෙච්චෙන්නු.
1: එංකමං බේකාර බොතුග වගුත හේදකුරුම්ගෙ බදුග තිමාග දිරුන්ග ෆයිතුවා කොම්මෙ හිදු කොළවෙෙස් බේනුතෙරි ගොතේග හේදකුරව
0: වගුත කමෙහික්කව.
1: වගුතක් කමේ හිතුමකි එහෙම මිහුල තිමාකුරා ගදර දක්කු ඇදකමේ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: ලන්ච් බ්‍රේක් ලන්ච් බ්‍රේක්
2: ලන්ච් බ්‍රේක් ලන්ච් බ්‍රේක් ලන්ච් බ්‍රේක්

0: ලව කියාފවනි කුමාර් සානු අධි අල්කා යක්නික් මී ඒකුග හිග්ගෑම් ලවතක කියා දීෆවා දේ ලව කියුන් තෙරින් අධි හින්දි සිනමාක ලෝබිග ලව දෙතරින් ඒකුග වනි කිනා අදතක කියාෆා අල්කා යක්නික කී හින්දි ෆිල්ම් ඉන්ඩස්ට්‍රීග සාලි හවරෙ දීකු මුද්දතෙ ගමසක කොෆවා ඉන්ඩියාකෙ එමෙ මෂූර් අධි කාමියාබ් එල් ලව කියුන් තෙරියා ඒනා වනි ෆන්සවි හවරෙ කින බහුන් විහි හා හවරෙ කින ලව රෙකෝඩ් කොෆා ಉಮ್ರು ಎಮ್ಮೆ ಹಾಹರುಗ ಆಲ್ ಇಂಡಿಯಾ ರೇಡಿಯೋಯಿಂಗ್ ಲವಕಿಯಂ ಫೆಷಿ ಅಲ್ಕಾ ಫಿಲ್ಮಿ ದಾಯರ ನಿಕುತಿ ನವಾರ್ಸ್ತೇಕ ಅಟ್ಟಿ ಹ್ಯಾಗ ನವಾರ್ಸ್ತೇಕ ನುವಧಿಹಯ ದೇಹಾಹುಗೆ ಅಹರ್ತಹುಗೆ ಕುರಿಕೊಳು ಹಿಂದಿ ಫಿಲ್ಮಿ ದಾಯರಾಗ ಎಮ್ಮೆ ಗಿನ ಲವಕಿಯಾತಿಂ ಅಂಗಿನ್ ಲವಕಿಯುನ್ ತೆರಿಯ ಕೀವೆಸ್ ಅಲ್ಕಾ
1: ಐ ವಿಲ್ ಬಿ ದೇರ್ ವಿತ್ ಯು ವಾಟ್ ವುಡ್ ಐ ಡು ವಿದೌಟ್ ಯು ಐ ವಾಂಟ್ ಟು ಲವ್ ಯು ಫೋರ್ ಎವರ್ ಅಂಡ್ ಎವರ್

వర్జన్ 2.0. අද දෙවියෆෙමු මිගටීක කුරියම් මිකෙන්දනි කවර් අදි රිමික්ස් ලවතකන් හාසකෝ ගෙන් කුරිය කෙන්දා වර්ෂන් 2.0 ෂෝ යයිකුග කුරියම් මිතනි සමා බ්ලැන්ක් ස්පේස් කි ඇමරිකාකෙ මෂූර් ලවකියුන් තෙරියා ටේයිලර් ස්විෆ්ට් ගේ ෆස් වන් ඇල්බම් නවර්ස්ත කඩිය නුවේ ගහිමනේ ලවයේ මේ දෙහා සාදවනාහරු නෙරුණු වර මෂූර් ඉලෙක්ට්‍රෝ පොප් ලවයේ

0: සරීති අබදුව සරීති
1: ලොයිපා අලාලුමා ඔරුපාණි එකුක උළුම දෙලෝපි වෙරින් වී පාවතතා

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟට
2: ආදේස් කරන් දෙකතුමතේ ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: ආසේ. පයි ලවතාකි නුනිමේ වාහකතකි. ඒ වාහකත මිහාරු ආ අඩකා ආ රූහකායි. ඒ ෆෝරියා ඒ ජෝෂ් ගෙන්කුස්තනී මුලින් එහෙම් දුනියක.
1: දිවාලේ ඇයිසා කිය වයිඩතු සවුන් උට්න බිට්න ලව් නී කිතු tere bhai ke raade nahi dekhatu idhar kachche tu
2: hawa ade remix ki badalennu ekama ko love ekeneste a dirume
0: komme homa duhe ke menduru de jahar
2: repeat angar duhu gere dihe jahar ade buda duhu gere bar jahar
3: knock knock tera papa
4: version 2.0
5: version 2.0

ගඩින් හතුරුගඩි ෆන්සස් ෆස් මිනිට් මේ නෝදිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩිය ගල්ගුන් මෙන් කුරියෙන් මිගෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝග මිහා හිසාබුන් හාම්ගෙ රික්වෙස්ටින් හිමනාලම් මියුලනි හාම්ගෙ මෙසෙජෙන් මියොති හයි ෆහි කිහිනෙ මිකොළු ඉදත්කු බරාබරු වර ගෑ ෆ්‍රෙන්ඩෙගේ රික්වෙස්ට් එක ජහාල දීබලා හඳානෙ වනි ඉනායාගෙ ෆ්‍රෙන්ඩ් කුජ්ජා වරං හර්ට් වෙගෙන් මිලව අඩුවහාලං ಕಮಬ ಬುನಿ ಮಸಲೆ ನೋನಣೆ ಹೆಂವೀಮ ಹಾಮ್ಗೆ ಫರಾತುಂ ಹಾಮ್ಗೆ ಫ್ರೆಂಡ್ ಮಿ ಲವ ಮಿಹಸಬು ಮಿ ವಾಲ್ದೆನಿ.

0: නොදෙහික මෙගහර්ට්ස් දිවෙහි FM මෙගඩිය ගල්කුණ මෙන් කුරියම් මෙගෙන්දනි ටී ටයිම් රික්වෙස්ට් ටී ටයිම් රික්වෙස්ට් ෂෝ එකකි එහුන්තරින් රික්වෙස්ට් කොල්ලාලවත හිම්නාල් දීගෙන් දිවෙහි FM කුරියගෙන් දා ෂෝ එක ෂෝගෙ මිහා සම්බන්ධයෙන් අල්කොණ්ඩ ඉතුරු එහුන්තරියගේ රික්වෙස්ට් එක ජෙහිලානි දිවෙහි අමිල රාව්ගේ ලවෙන් හිම්නාල් දීෆ දිවෙහි අමිල රාව්ගේ ලවය කෆෝ අල්කොණ්ඩ හිම්නාල් දේනි අයිෂාගේ රික්වෙස්ට් එ අයිෂා හිම්නාල් දිනම රික්වෙස්ට් කොෆ මෙවනි ජූබින්ගේ ලවතකුන් හිකෑම් ලවෙ එහෙම්විම අමිල රාව්ගේ ලවය කෆෝ අදි ජූබින් ගේ ලවින් හිමනාල් දින මෆෝනික අවස්පත්ල කොලාන
1: දිවිහි FM ගේ කොම්මේ ගඩියරේගේ ෆැෂන් වෙස් දිවිහි අමිල්ලා රාගේ ගේ ලවේකෝ

0: දිවෙහි FM දිවෙහි නායකු
1: මොදිහ එකෙම් මෙගහර්ට්ස් දිවෙහි FM
2: ලායකස් වහ ලවයි

0: හයකමකී හමයකනෙ ඉරුමති ෆරාත නුවත හොළඟු ෆරාත තිය බෑමිහුන්ගේ මූුණුත කුරිමති කුරුමෙන් නූනෙ එහෙනෙක්කමකු හෙවකම් කුරාමිහායි අල්ලෝහෂායි ආහෙර දුවහෂායි මලායකතුන්නශායි ෆොතශායි නබිජුන්නං ඊමාවි මීහාය අදි මුදලුගෙ මච්චල් ලෝබි හුරුමා එකුවෙස් ගෑතිමාගේ මීහුන්නශායි යතීමුන්නශායි මිස්කීනුන්නශායි හාලුගා ජෙහිෆාවා දතුරුවරින්නශායි එහීයං ඉදි සලාන් ජහා මීහුන්නශායි අලුම් මිනුවන් කුරුම්ගා මුදා හේදකුරු මීහාය අදි නමාදු කායිමකු ජකෑද්දී උළේ මීහාය අදි අහදෙ කොෆිනම එවරංගෙ අහදු ෆුද්දා මීහුන්නෙ අදි චදුමඩු කමායි බලිමඩු කමායි හඟුරාමෑගෙ වගුතුගා කෙක්කුරා මීහුන්නෙ තෙදවෙරිවි මීහුන්නකී එවරෙන්නෙ අදි තක්වා වෙරින්නකීවිස් හම එවරෙන්නෙ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිය එකෙම් මෙගහර්ට්ස්.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග.
1: ලවයකක් පහ ලවයි.

Viral Vibe. Viral Vibe. ලිස්ටුගේ දෙවනෑගම යති 4.49 බිලියන් ස්ට්‍රීම් අයකු ස්ටාර් බොයි. දෙහා සෝලවනාහ රිලීස් කුරිමි ලවේකී ද වීකෙන්ඩ්ගේ මූඩි R&B ස්ටයිලා ඩාෆ්ට් පංකේ ඉලෙක්ට්‍රොනික් මියුසික් එක්කොල්ලෑගෙන් උපෙද්දි වරත් තෆාතු ජමානි ලවේ. ಮಶೂರುಕಮಾ ಮುಸ್ಸಂದಿಕಮಾ ಕಾಮಿಯಾಬಿಗೆ ಅಂದಿರಿ ಫರಾತಂ ಅಲಿಯಲುವಾ ಲಾಫವಾ ಮಿಲಾವಣಿ ಅಮೆರಿಕಾಗೆ ಬಿಲ್ಬೋರ್ಡ್ ಹೊಟ್ 100ಗೆ ಎವ್ವನ ವಿಸ್ಹೋದಾಫಾ.

0: ඇති සරුගේ බප්පය තංකොල
1: හිටුයිද
0: හිටුයි
1: ඕකෝකේ හෙම හිටුවේගෙන් ගොස්ස කෑවෙන් එබ්බසෙස් වනේද
2: තුම් ජෙසේ काम चोर गुंडे को एक माला चढ़ाने से इतना फर्क क्यों पड़ता है?
3: क्योंकि कल सरू की शादी है मेरे साथ। और इस बार आपको इनवाइट करने नहीं आया हूं पिछली बार की तरह, बल्कि यह कहने आया हूं कि जब सरू यह माला देखती है ना तो उसे दुख होता है, रोती है वो, और उसके आंसू रोकने के लिए मैं मार सकता हूं
0: ති ෆරුබදයක අරයගෙන් එතංකොළු නිම්මාහති ඉන්දර අධිමාවි තංකොළු දෙම්බුණ ජබුණන්නේ ති නිම්මිතාංග බප්පය අය වාහක දක්කා තංකොළු ති මෙහෙන්දී ෆිරන්දෙන් අධි වකුතු එබොයි හේ එතංකොළු වරාස්සු හිතුග ජැහු
1: ටයිම එබෙන්හේ අහම්වෙෙන් ද එන පතිම නදුකර හීන ෆිල්ම් අදේතර වගුත් එබෙහෙද අරය අහරම හිකුරවරවර මා බොඩ ෆිල්ම් හම මෙකා emotional dialogues taka varab balaaf mehunna ne hannu
0: kommas varaka
1: okay lashana ade seburi thuru suwalta inge
0: okay

0: කොන් හිසාපේ ගන්නන
1: කෑවනේ රෝල එක
0: කෑවනි
1: අපි මන් යෝකය බේරු
0: ඒ
1: ගස් කෑර හොන්නර
0: මරුකත ගහෙන්නුම් ලශන් නෝ නෝ ෆිල්ම් තීම් ලවන්නට වර හාස ලෝබි මන්දර ගෙතරේ මිතම් බලක් මිසුරුවයි මිමන්ස
1: ෆිල්ම්ක දැන් අන හැලෝ
0: රාගවාදක මේ ලවරමසක ෆිල්ම්ග දක්ක තංකොල බොන දේමගේ කොබ අවස්කර අවස්කර හඳයකර වර ලෝබි තංකොලගේ
1: ඒයි අනකකු කෑවනගේ දුව හොද සප්‍රයිස් දෙෙන්ගේරු
0: එතාතර ඒනගේ කොක්කො කෑවනි සප්‍රේස් දෙගර එමන් සරත හිතකානු කුලේ
1: නො ඇති වරස් සලියගේ
0: ත වරස් සරිද
1: වර ස්පේශල් මෝමෙන්ට ත
0: වර ලොබද ඕකේ සනම් තෙරි කසමගුලෙකුතු මිසුපුර හොට සවාතකගේ කියන වඩි මිස්වාත
1: වර සලි ස්වාත එක දැ ලවතන් කොල උන්තුකුද
0: දක්ක ලබ බැ කරේ මන්සරත කොන් හ සලිකු හම රස් රස් ලබ ජබ්ද මුදයාද විබැතය සම
1: මංසරු තවරස් සලි
0: තවරස් සලින්ගේ දෙක ලවතෙස් දෙගන්නට පාරකුම් වෙස් අදිදේ රඟල වෙජ්ජ රඟල වාඩි කරනගද ඕකෙහැමීම ඉතුර ලවේ කෑකීග මෙහැසාබු මේ ෆිල්ම්ම එම රීති කොන්න වේ ලශන්න
1: මේගෙන් එම රීතේ හම
0: ඕකෙහැමීම තීම් ලෝ ජහමක්ද
1: ජහම
0: ඕකේ මේ ලවේ ඇකික විහැසව විහතාගේ මූවි මූඩ් ෂෝනිින් මලපම් නෙමු

0: DVFM නෝදි හේකෙම ගහ
1: රාන්තකා ගුලිපවි ටිකෑම රීතවස්ස
2: රේ ආතෙස් කුරියේ
3: නෝදි හේකෙම ගස් DVFM ගේ මේ හානි
4: බයි ලවත කොමස් පෙරික
5: දෙගොන් ෆිල්ම් නෝ නේ කී හම
0: දිවෙහිගේ මොනිෆුයි ෆිල්ම් වැදේ නමුග අබදුවස්
6: රීත් අපතවස් රීත්